0: මේ එක් සිටින්නේ ඕ FM රේඩියෝ සමගින් ධනෙඩින් නගරය ලොවට යා කරන.
1: This is the community notice board on ORFM Dunedin.
2: Join Still Mums for quiz night.